මන හර හඬක් ඇහෙනවා ලෝකෙ නිකන් බෝලේ වගේ කැරගෙනවා ඒකේ ඇතුලේ මන හර හඬක් ඇහෙනවා